නොවන් බාතිම් බයකම වංගචුවංගසයාරි කුමයවරාමතුමෝ දබනෝ අය නාසිදාන් හනාරේ.